වෙබ් අඩවිය හරහා මීට සවන්දිය හැකි. ප්ලනෙට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් දන්